අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණ ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබෙත් ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහන තුළින් බත්සමග පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංග මාලාව ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ වීසෙන ඔබ සුර දෙනාම ඉතාමත් ලෙඟතුකමින් පිළිගන්නවා. ඉතින් අද සැප්තැම්බර් මාසේ 20 ඉරුදින සුපුරුදු පරිදි වැඩසටහනත් සමඟ ඔබ වෙතෙන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙන්ද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් සමඟ ගීගොන්නුකුත් එක්ක ආසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමඟ.

ඇඩිලේඩ් ලක්හඬ සතිපතා ඔබ වෙත තිලින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ අතිපූජ්‍ය මකුලෑවේ සුදස්සන ස්වාමින්වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විස්සාසා පරමා ඥාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, ඔබ හැම දිනාටම තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුමුවින් පිටවෙච්ච ඉතාමත්ම වටින බුද්ධ අවවාදයක් ලබා දෙන්න සූදානම් වන්නේ. නිවසින් පිටවෙන පින්වතුන්ල හැම කෙනාම මේ උතුම් බුද්ධ අවවාදය, නිවසේ ඉන්නා වූ හැම කෙනාමත් මේ උතුම් බුද්ධ අවවාදය හිතට ගත යුතුයි. විස්සාසා පරමා ඥාති, විශ්වාසය කියන එක පරම ඥාතියෙක්. ඇයි බුදුරජාණන් වහන්සේ විශ්වාසයේ පරම ඥාතියෙක් කියලා දේශනා කළේ? විශ්වාසයෙන් තොරව පින්වතුනි අපිට කිසිම දෙයක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ස්වාමියාට භාර්යාව පිළිබඳවත්, භාර්යාවට ස්වාමියා පිළිබඳවත් විශ්වාසය තියෙන්න ඕනේ. දෙමව්පියන්ට දරුවෝ පිළිබඳවත්, දරුවන්ට දෙමව්පියෝ පිළිබඳවත් විශ්වාසනීයත්වයක් තියෙන්න ඕනේ. සේවකයන්ට, ඒ වගේම සේවිකාවන්ටද, ඒ වගේම ඒ ව්‍යාපාර සිද්ධ කරනු ලබන පුජ්‍යලයන්ටද, මෙන්න මේ හැම දෙනා අතරම විශ්වාසනීයත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම පාරිභෝගිකයන් හා ව්‍යාපාරිකයන් අතරද, මේ හැම දෙනා අතරද පින්වතුනි විශ්වාසනීයත්වයක් තියෙන. ඒ විශ්වාසනීයත්වය කියන එකත් එක තමයි අපේ ජීවිතේ දියුණු වෙන්නේ. ඒ වගේම අපේ ජීවිතේ ගොඩ නැගෙන්නේ. එතකොට තමයි අපිට දිගින් දිගට කටයුතු සිද්ධ කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. හරියට බුදුරජාණන් වහන්සේ උපමා කරේ මේක ඥාතියෙක් වගේ විශ්වාසනීයත්වය. විශ්වාසයක් නැති තැන සත්‍ය වශයෙන්ම පින්වතුනි කිසිම සම්බන්ධතාවයක් දියුණු වෙන්නේ නැහැ. ගොඩ නැගෙන්නේ නැහැ. යටත් පිරිසින් මෙලව වශයෙන් ගත්තොත් පවුල් සංස්ථාවක් තුළ ස්වාමියාට බිරිඳ පිළිබඳව විශ්වාසයක් නැත්තම් ඔවුන්ගේ පවුල් සංස්ථාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ වගේම දෙමව්පියන්ට දරුවෝ පිළිබඳව විශ්වාසයක් නැත්තම් බොරු කියනවා නම්, නොඑක් නොඑක් දේවල් සිදු කරනු ලබනවා නම් ඔවුන්ගේ ඒ සෑම කටයුත්තක්ම පින්තුනේ බිඳ වැටෙනවා. ව්‍යාපාර කටයුතු බලන්න, ඒ වගේම රැකී ආරක්ෂාවල කටයුතු බලන්න, මේ හැම තැනකම මෙහිම ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක ඥාතියෙකුට උපමා කරන්ට යෙදුණේ ඒකයි. මේ ඥාතිත්වය තුලින් අදහස් කරේ අර විශ්වාසනීයත්වය. ඒතර ඥාතිය හැම වෙලෙම Tamanට බොහෝම සම්බන්ධයි. Tamanගෙම කෙනෙක් වගේ, තමන්ගෙම කෙනෙක් සත්‍ය වශයෙන්ම ඥාතිය කියන්නේ. ඒ නිසා තමයි අර මේ තමන් සමීපින් තමන්ට තියෙන හොඳම දේ තමයි අනිත් අයට තමන්ට ප්‍රිය වෙන්න තියෙන හොඳම ස්වභාවය තමයි පින්වතුනි විශ්වාසනීයත්වය. බොරුවකින් තොරව සත්‍යවාදීව අවංකව කටයුතු කරනු ලබනකොට ඒ පුජ්‍යලයා තුළ විශ්වාසනීයත්වය ගොඩනගෙනව අන්නේ පුජ්‍යලයන්ට. ඒ විශ්වාසනීයත්වය පදනම් කරගෙන මේ ලෝකෙ හැම තැනක මේ පුජ්‍යලයා පුදනු ලබන පුජ්‍යලයෙක් බවට, ප්‍රශංසාවට භාජනය වෙන පුජ්‍යලයෙක් බවට සත්‍ය වශයෙන්ම පත් වෙනවා. අනිත් අය ඒ පුජ්‍යලය පිළිබඳව වර්ණනා කරනවා. මෙයා බොහොම විශ්වාසවන්ත කෙනෙක්. මෙයා බොහොම සත්‍යවාදී පුජ්‍යලයෙක්. ඒ වගේම මෙයා බොහොම ගුණකරුක පුජ්‍යලයෙක්. මෙයා පිළිබඳව විශ්වාසයක් තබන්න පුළුවන්. බලන්න මේක මොනතරම් වටිනවද. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ අවවාදය, මේ උතුම් බුදු අවදන දවස ආරම්භ කරනු ලබන පින්වතුන්ල හැම දිනෙකටම ඉතාමත්ම වටිනවා. නිවසෙන් පිට වෙනකොට මේ විශ්වාසනීයත්වය කියන එක පරම ඥාති, මම මේ විශ්වාසනීයත්වය රකින්න ඕනේ, මගේ ස්වාමියා මම පිළිබඳ විශ්වාසය තියෙනවා, මගේ අම්මා තාත්තා මා පිළිබඳ විශ්වාසය තියෙන නිසා මම මේ විශ්වාසය රකින්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ඥාතිත්වයක් වශයෙන් සලකන් තිබුණු විශ්වාසය පින්වත් ඔබ අප හැම දිනාටම ඉතාමත්ම වටිනවා. මේ උතුම් බුදුවදන හැම හද සන්තානයක් තුළම තැන්පත් කරගන්ට ඔබ සියලු දිනාට තිරුවන් සරණයි.

0: Atlanta. Poat pasuvi karma.
1: රට තුළ ආර්ථික සමාජ දේශපාලන පරිවර්තනයක් සිදු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතීතයේ පැවති දූෂිත දේශපාලනයට යළිත් වරක් රට තුළ අවස්ථාවක් නොලැබෙන බවයි. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන තේමාව යටතේ දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ජන රැලී මාලාවේ කාඩගස්තිගිලිය නගරයේ පසුගියදා පැවති ජන රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිවරයා පැවසුවේ දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහි නීති මෙක්‍රා මාර්ග ගැනීම අකණ්ඩව සිදු කරන බවයි.
2: අපිට දෙන මේ රටක ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාව මේ ජනතාව අපි කරේ විශාල බලාපොරොත්තුවක් තියලා තිබුණා. මේ රටේ හොරකම නතර කරන්න ඕන කියලා, නීති විධාන ආධිපත්‍ය තහවුරු කරන්න ඕන කියලා, රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන කියලා, තමගේ දරුවන්ට හොඳ ජීවිතයක් හදලා දෙන්න ඕන කියලා, තමගේ කුසකර්මාන්තය වර්ධනය වෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් තියෙන මේ ජනතාවගේ. අපි ආණ්ඩුවට කරන්නේ බලාපොරොත්තුව. හැබැයි බලාපොරොත්තුට යන්න බෑ. අපරාධ වලට දඬුවම් දෙන්නේ නැතුව ඒ බලාපොරොත්තුට යන්න බෑ. දුෂ්ට නීතිය රැහැනට ගේන්නේ නැතුව ඔය කරන්න ඕන. ඒ රට ගොඩනැගීමේම කාර්ය කොටස හොරකම් අල්ලන එකයි හොරකම් නතර කරන එකයි ගොඩනැගීමේ කොටස. ඇත්තටම නේද CID එකට තිබ්බ එක VC දාලා ගන්න හොඳ හොඳ අර මාළු වලක් අල්ලලා VC වල දාලා ගන්නව නේද අපි. ඒ වගේ හොඳ දූෂිත රැලක් අල්ල ගන්න තියව VC දාලා ගෙවන අනුරාධපුර. මට එක සහෝදරයෙක් බලලා නන් ටිකක් ඇව්වා. සහෝදර අප නැති මිතියකුත් නැහැ, සැක නැති මිනිහකුත් නැහැ කිව්වා. හරිද? ඇයි මේ වේදිකර මේ පොළොන්නරුවේ ජනතාව වෙනුවෙන්ද? දැන් ජනතාවට මොකද උනේ? ජනතාවට මොකුත් උනේ නැහැ. වෙලා තියෙන ඒගොල්ලන්ට එනිසා ඒගොල්ල මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ල වෙලා තියෙන එකම දේ තමයි එකම රකවරණේ කොහොම හරි බලය කවදාවත් හරිද? කවදාවත් යලි එවැනි ආයේ මේ රටේ බලය මාරු වෙනවා නම් මාරු වෙන්නේ අපිට වඩා හොඳ කණ්ඩායමක් අතර මිසක්කා අපිට වඩා යට කණ්ඩායමක් අතර.
1: මේ අතර දූෂිත දේශපාලනය අවසන් කොට ජනතාවගේ දුක කඳුල හඳුනන රජයක් පත් කිරීමට ජවය දුන්නේ ගොවි ජනතාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජන රැලි මාලාවට සමගාමීව පොළොන්නරුවේ පැවති ගොවි ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. අනුරාධපුරයේ පැවැත්වෙන පොහොට්ටු රැලිය ඉලක්ක කරගනිමින් අදහස් දක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ වංචා චෝදනාවලට ලක් වී සොයමින් සිටින පුද්ගලයන් කීප දෙනෙකු එම රැස්වීමෙන් ස්වාගත හැකි බවයි. අනුරාධපුරයේ පැවැත්වෙන මෙම රැලිය මහජන සුභසිද්ධිය උදෙසා පවත්වන්නක් නොවන බවත් චෝදනාවට ලක්ව සිටින පිරිස නීතියෙන් බේරී තමන් ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් චෝදනා කළා.
2: කට්ටිය කියනවානේ කපහුගේ කාලේ කිව්ව මොකද්ද? කෝ ෆයිල් දැන් ඇහෙනවද? දැන් අහන්නේ. කෝ කැම්ප් එක පුරවලා තිබ්බුවා. දැන් අහනවද? දැන් අහන්නේ. නේද? දැන් අහනවද එහෙම? දැන් අහන්න. මේ ළඟදි මන් දැක හිටපු ඇමතිවරයෙක් කියනවා හොරුවල්ලනකේ සීමාවක් තියෙනවලු. ඒ හොරුවල්ලන සීමාවක් කොහෙද? දැක්කද කියනවා. මේ හොරුවල්ලනකේ සීමාවක් තියෙනවා. දැන් මේ සීමාවක් නැතුව ඒගොල්ලෝ අල්ලනවා. සීමාවක් නැතුව අල්ලනවා තමයි. මතක තියාගන්න. ඇයි? ජනතාව ඒකට ජනවරමක් දීලා තියෙනවා. ඒතර කවුරු හරි අර්ථකථනය කරන්න පුළුවන් මේක පලිගැනීමක් කියලා. නෑ මේක පලිගැනීම නෙවෙයි. නඩු විවාහ කරන්න ඕන අධිකරණේ. විධිමත්ව සිද්ධ වෙනවා. අපි එහිදී යම් ප්‍රමාණයකට ඇපියස් බැඳගෙන ඉන්නේ. ඒ නිසා කවුරුවත් ඇඬුවට අnder එක අපිට පේන්නේ මතක තියාගන්න. අපි තරාතිරම නොබලා කවුද කින්ද මන්ද නොබලා පවුලේ එක්කෙනාද පවුලේ පස් දෙනාමද අපිට අදාළ නැ අපි අස් බැඳගෙන. ඒ නිසා අපිට කියන්න එපා නේද? පුතා ගිහිලා තාත්තා අඬනවා කියන්න එපා. අපිට පේන්නේ නැ. නැත්නම් මසනීපෙන් නේද බෑණ අඬනවා අපිට පේන්නේ නැ. අනුරාධපුර වෙන නෝන ඇතුලේ මහත්තයා අඬනවා අපිට පේන්නේ නැ. අපිට පේන්නේ නැ. හොඳේ. ඒ අපි ආයතන වල බලතල දීලා තියෙනවා. කවුද කින්ද මන්ද කියන එක අපිට වැඩක් නැහැ. කවද මොන කාලේ මොන බලයෙන් ලැබෙවද කියන එක වැඩක් නැහැ. දේශපාලන අධිකාරිය මොකද කරන්න ඕන? ඒ ආයතන වලට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලතල ලබා දෙන්න ඕන. ඒ බලතල ලබා දීලා දැන් වැඩේ වෙනවා. ඒකට කියනවා හොරුවල්ලනකේ සීමාවක් තියෙනවා. හොඳේ. සීමා හොරුවල්ලන්න තිර සීමාවක්.
1: ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ගොවි රැළිය ඇමතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා.
3: ගොවියට පහසුකම් ටික දෙන්න ඕනේ. ලබන කන්න පටන් ගන්න අපි තීරණය කරා ඔක්තෝබර් මාසේ මුල ඉඳන්. එතකොට පොහොර ටික නැති වෙන්න බෑ. මැද පෙරදිග යුද්ධය නිසා පොහොර මිල ටිකක් වැඩි වෙලා තියෙන්නේ. ඒ වැඩි වෙච්ච එක ඇතුළෙත් අපි ගොවියගේ පොහොර මිල වැඩි වෙනකොට පොහොර මිටි එළිය විකිනන ගානට වඩා රුපියල් 6000ක් අඩුවෙන් ගොවි ජන සේවායක හරහා පොහොර මිටි අපි දුන්නේ. ඒ පොහොර මිටියට දෙන සල්ලි ටික ආණ්ඩුව දුන්නා පහු ඒ පොහොර සමාගම් වල පොහොර ටිකත් අරගෙන ගොවි ජන සේවායක හරහා අපි පොහොර මිටිය දුන්නා. එසා ගොවියගේ පොහොර ටිකත් ගොවියට ඒමිලට ලබා දෙන්න කටයුතු කරනවා. අනිත් පැත්තෙන් ඇලවේලි වැව්වම ටික හදනවා. මේ පැත්තෙන් කපඩා ටික පිළිසකර කරනවා. මේ පැත්තෙන් වියලේ මණ්ඩලය වගේම අපේ රටේ පෞද්ගලික මෝල් හිමියන් සුළු මෝල් හිමියන් එක්ක එයාට පොලි රහිත ණය දෙමින් ගොවියගේ අස්වැන්නට මිලක් සහිත වැඩපිළ හදද්දී උතුරේ රතු ලුණු ටික ගන්න, බීලුණු ටික ගන්න, අනිත් පැත්තෙන් බදුල්ල බණ්ඩාරවල ගොවියගේ අල ටික ගන්න, ඒ වගේම රටේ බඩේරුණු ටිකට මිලක් හදන්න අවශ්‍ය වැඩ ටික කරමින් ගෝවි ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුව ඔබ අපි හැමෝම පත් කරගත්තේ අවුරුද්දක් දෙකක් යන නෙමෙයි. ඒක අපි දන්නවා. මෙතෙක්කල් පත් වෙච්ච ආණ්ඩුව අවුරුදු දෙකක් යනකොට තමන්ගේ ජනප්‍රියත්වයේ කඩාවැට ගණිද්දී මේ රට හදපෝ ජනතාවගේ ආණ්ඩුවේ ජනතාවාදී නායකයා අනුර දිසානායක සහෝදරයා දවස ගානේ ජනතා විශ්වාසය වැඩි කර ගනිමින් මේ රටේ ආගමික නායකින්ගේ ආශිර්වාද සහිතව මේ රට ඉස්සරහට ගෙන යමින් තිබෙනවා.
1: මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ජන සටන නමින් රැලියක් පසුගිය දා අනුරාධපුරයේදී පැවැත්වුවා. ඊට ගිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මීට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කර පසුව ඉන්දිබත් වූ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන්ද එක්ව සිටියා. මේ එහිදී රැලිය ඇමතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා
4: බොහෝ දේවල් තීරණාත්මකව වෙනස් කරන භූමිය මේ භූමිය අටමස්ථානයේ වැඩ සිටින භූමිය මේ භූමිය යක්කු පෙරේතයෝ කුම්භාණ්ඩයෝ පිසාචයෝ අතුගා දමන භූමිය රජ රට භූමිය අනුරපුර භූමිය අල්ලපු රටේ බ්‍රික්ස් 18 වැනි රාජනායක සමුළුව මහින්ද ජනාධිපතිතුමා වයපුටුවේ හිටියනම් අම්මට සිරි ඉන්නේ එතන අතන මෙතන කොතනවත් නැති අනුර කියන තැනත් නැති වේගෙන යන අනුර දැන් ඉන්නේ පටවපුරමින් රජ රට පොළොන්නරුවේ හෙට එනවා මෙහෙට ලංකාවේ රාජ්‍ය නායකය නැහැ අඩු ගානේ ඇන්ටික් නාකොටික් විදේශ ඇමතිවත් නැහැ බොරු වපුරලා බලය අරගෙන පවතුරටත් බරු කෙලිනවා
1: මේ අතර පොදු ජන පෙරමුණ සංවිධාන කළ ජන රැලිය සහ ජාතික ජන බලවේගයේ සංවිධානය කළ ජන රැලිය පිළිබඳව පෙරකුගාමී සමාජවාදී පක්ෂයේද අදහස් පළ කළා. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ එම පෙරමුණේ වසන්ත මුදලිගේ මහතා.
5: අනුරාධපුරයේ ජන රැලිය ඇතුළේ තිබුණු එකම සටන් පාඩේ තමයි මොකද්ද? තාත්තා ගැන කට්ටියක් ගුණ වර්ණනා කරනවා, පුතා ගැන තව කට්ටියක් ගුණ වර්ණනා කරනවා. ඒ නිසා අපි කියනවා මේක ජන රැලියක් නෙමේ ජඩ රැලියක්. තාත්තයි පුතයි ගැන ගුණ වයපු ගුණ කතනයක් තමයි තිබුණේ. පොළොන්නරුවේ රැස්වීමේදී ගොවියෝ ඉන්නවා කියලා කිව්වා. ගොවියෝද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ රැස්වීමේදී ජනාධිපති කියනවා ඉස්කෝල වාහනයක් ගැන. එක වෙලාවකදී ජනාධිපතිතුමා කියනවා බලයට එන්න කලින් කිලෝමීටර් මෙච්චරකට ඉස්කෝල මෙච්චරක් ඕන කියලා. දැන් කියනවා ඉස්කෝල වාහන ඕන කියලා. ඒ නිසා හරිම දෙබිඩි. තමන් කියපු කතාවට තමන් මෙරෙහිව කතා කරන. මේක හරිම හාස්‍යාත්මක ආණ්ඩුවක් වෙන්නේ. දැන් අවුරුදු දෙකකට පස්සේ බලය ගත්තට පස්සේ කියපු ඒවා අභියෝගයට ලක් වන විදිහට තව ප්‍රකාශ නිකුත් කරනවා. හොඳයි. මෙහෙම ගිහිල්ලා හන්දි ගානේ ජනතාවට උත්තර බඳින්න වීම හොඳයි. ඉදිරි කාලෙදී තව මේක තව වැඩි කරන්න වෙයි.
1: ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාබස් මිලදී ගැනීමේදී සිදු බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදු බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු පදනම් කර ගැනීමින් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ නාමල් රාජපක්ෂ මහතා මෙලෙස සැකකරුවෙකු ලෙස නම් කිරීමට පියවරගෙන ඇත්තේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ රිව දෙවන්ත ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන සැප්තැම්බර් 24 වෙනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා පැවති කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. රාජ්‍යයේ මෙම වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා සිළු ප්‍රගතිශීලී ජනතාවගේ සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ආණ්ඩුවේ පාලනය දෙරීම තමද ප්‍රබලතම පියවර සැප්තැම්බර් 24 වෙනිදා තමන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.
6: අපි මේ මුහුණ දෙන්නේ ඉතාමත්ම භයංකාර අභියෝගයකට. ජනතාව නොමග යවලා රවට්ටලා අන්දවලා 3/2 බහුතරය ජනතා විමුක්ති පෙරමුණ ලබා ගන්න. හැබැයි පාර්ලිමේන්තුවේ 159ක් හිටියයි කියලා මේ රටේ 120,000 පාගන්න අනුර කුමාර දිසානායක රජයට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න. අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දමන්න. එක පක්ෂයක් පමණක් රට පාලනය කරන ක්‍රමවේදය අපේ රටේ ක්‍රියාත්මක කරන්නට රටේම බලය පැලවත්තට ගෙන යන්නට දරන උත්සාහය අපි පරාජය කරන්නට ඕන. එය පරාජය කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපට කළ හැකි සියලුම දේ කරලත් තියෙනවා. එය ඉදිරියට කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ මොහොතේ අපි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙන අවස්ථාවේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ජනතා උද්ඝෝෂණයක් කොළඹින් ක්‍රියාත්මක කරන්න කරන්න අදහස් කරනවා.
1: සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයන් හතක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණය වුණා. එම කාරක සභාව පසුගියදා අග්‍රාභාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරමි අමරසූරි එමෙලිවිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී එහිදී 12 සහ ඝාතන ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව නීති හා ආචාර ධර්ම මොඩියුල ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවද කියවුණා. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙර පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කර තිබුණා. ලෝක වෙළඳපළේ ඉන්ධන බිල ඉහළ යාම සහ මැද පෙරදිග පවතින වත්මන් තත්ත්වය සලකා බලා එළඹෙන සැප්තැම්බර් මාසයේ අවසානයේදී ඉන්ධන බිලෙහි සංශෝධනයක් සිදු කිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කර්මාතිලක මහතා පවසනවා. ඉන්ධන බදාහරිමේ සමාගම් වී පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර වෙළඳපළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් තිබෙනද දේශීය වෙළඳපළෙහි ඉන්ධන අලෙවිකරුන් ලබන්නේ ඊට සාපේක්ෂව පහළ මට්ටමක බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. පවතින මෙම තත්ත්වය හමුවේ තවදුරටත් කඩුතු කිරීම අභියෝගයක් බවට පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් කිහිපයක් රාජ්‍යයට කරුණු වාර්තා කර ඇති අතර එම සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. 2027 වසරේ පැවැත්වෙන 99 අකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කා සම්මාන උළෙලේ අන්තර්ජාතික වෘතාන්ත චිත්‍රපට කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපටය තෝරා ගැනීමට අයදුම්පත් කළවා ඇතැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් මහදිවුල්ව මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ 99 අකඩමි ඔස්කා සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගියදා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔස්කා සම්මාන උළෙල සඳහා නිල නියෝජනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත් කළ බවක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ඔස්කා සම්මාන උළෙලේ සංවිධායකයන් වෙත සිදු කළ විශේෂ ඉල්ලීම අනුමත කිරීමෙන් අනතුරුව මෙම ඓතිහාසික අවස්ථාව උදා වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව විශේෂ තේරීම් කමිටුවක් පත් කර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔස්කා සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කරන චිත්‍රපටයේ තෝරා ගැනීම කටයුතු කරන බවද ඔහු සඳහන් කළා. හංගේරියාවේ බුඩාපෙස්තේ පැවති වර්ල්ඩ් ඇත්ලටික්ස් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරගාවලියේ හෙල්ල විස කිරීමේ ඉසව්වෙන් මීටර 91.9 විශිෂ්ට දක්ෂතාවයක් වාර්තා කරමින් පළමු ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. ලොව ප්‍රමුඛතම මල්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්කූ මෙම තරගාවලියේ හෙල්ල විස කිරීමේ අවසන් ඉසව්ව සඳහා රුමේෂ් තරංග තරඟ බිමට පිවිසියා. ඔහුගේ මීටර 91.9 දක්ෂතාවය හමුවේ දෙවන ස්ථානයේ හිමි කරගත් ග්‍රෙන්ඩා ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස්ට වඩා මීටර 4.91 පරතරයක් ලබා ගැනීමටද රුමේෂ් තරංග සමත් වුණා. එමෙන්ම ජර්මනියේ ජූලියන් වේබර් සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වැනි ලෝක ක්‍රිකට් හෙල්ල විස කිරීමේ ක්‍රීඩකයන් අභිබවා මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමද විශේෂත්වයක්. මෙම ජයග්‍රහණයත් සමග ලෝක මල්ල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී කඩේමක් සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වූ අතර ඒ ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා ඉතිහාසයට එක් වූ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් වුණා.
7: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලක්හඬින් ලබන සතියේ තමුණ බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මම නිරෝධකාරයව සම් කොළඹ සිට.

0: අපිට මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනදි ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර ශ්‍රේණත් මහතා සූදානමින් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ තෝරා ගැනීම අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
1: අද සිතනදි මතකය රුක්මනී දේවිය තුළින්, චිත්‍රපටය අයිරංගනී, සංගීතය ආර් ඒ චන්ද්‍රසේන.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්කඩ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපිට මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයිබෝන් දුමින්ද?
4: අයිබෝන් නෑ.
3: දුමින්ද, ඇත්තටම මම දන්නවා මේ අවස්ථාවේදී ඔබ අනුරාධපුර මේ පූජා නගරයේ විශේෂයෙන්ම මේ රුවන්වැලි සෑය අසල ඉඳලයි අපි සමගද සම්බන්ධ වෙන්නේ. ඉතින් අපේ ලංකාවේ විශේෂයෙන්ම ඇඩිලෙඩ් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් අහන්නත් එක්ක මුලින්ම අහන්න කැමතියි, කොහොමද මේ වර්තමානයේ මේ අවස්ථාවේදී අපිට දිස් වෙන ආකාරය, විශේෂයෙන්ම රුවන්වැලි සෑය, ජයශ්‍රීමා බෝධිය, ඒ පූජනීය ස්ථාන පේන ආකාරයත්, ඉතින් ඒ වගේම අද දවසේ විශේෂයෙන්ම මේ කාලගුණය පිළිබඳව තියෙන තත්ත්වය අපි පසුගිය දවස්වල කතා කළා. මේ කොහොමද වර්තමාන එල්නිනෝ තත්ත්වය කියනත් අහන්න කැමතියි.
4: ඔව්, ඇත්තටම නයන්, විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයත් මේ එල්නිනෝ තත්ත්වයට බලපාලා තියෙන දිස්ත්‍රික්කයක්. හැබැයි අපි අද දවසේ එනකොට බොහෝ වැව් සිඳිච්ච ආකාරයක් තමයි දක්නට ලැබුණේ. ප්‍රධාන වැව් දෙකක තුනක විතර තමයි වතුර ඉතුරු වෙලා තිබුණේ. හුඟක් විශේෂයෙන්ම ජලධාරා මල්වතු ඔය ඒ වගේ ඔයවල් ප්‍රධාන වශයෙන්ම ජලය ඉතාම අඩු තත්ත්වයක තමයි දක්නට ලැබුණේ. විශේෂයෙන්ම වියදි කාලගුණයක් තමයි දක්න ලැබෙන්නේ. කොහොම වුණත් හැබැයි අනුරාධපුරයට අද සෙනසුරාද අපි සෙනසුරාද ඉරිදා දවස් දෙක මේ දවස් දෙක වුණාම විශේෂයෙන්ම සෑහෙන පිරිසක් සිටි බව තමයි සඳහන් වෙන්නේ. දැන් ඊයේත් අපි මේ අනුරාධපුරයේ හිටියා. ඒ අතිවිශාල ජනකායක් අනුරාධපුරයේ ශ්‍රීමා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානය ඇතුළු ඒ පූජනීය ස්ථාන නැරඹීම සඳහා ඒ වගේම වන්දනාමාන කිරීම සඳහා පැමිණිලා තිටිනවා. කොහොම වුණත් මේ වියලි කාලගුණය මැද්දේ වුවත් කොහොම වුණත් නයන් විශේෂයෙන්ම මේ වන විට අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, මාතලේ, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර, වවුනියාව කියන දිස්ත්‍රික්ක 10කට මේ වියලි කාලගුණය ඉතාම දැඩි ලෙස විහිදිලා ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පවුල් 51,959කට, ඒ වගේම පුජ්‍යලීන් ගත්තොත් එහෙම 169,071කට මේ දැඩි ලෙස මේ එල්නිනෝ තත්ත්වය සහ වියලි කාලගුණය නිසා දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා. කොහොම වුණත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් පවුල් 43,378කට පානීය ජලය අහිමි වෙලා තියෙනවා. ඒකෙන් පුජ්‍යලීන් ගත්තොත් එහෙම 142,219කට පානීය ජලය බෙදාහැරීමක් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නයන් අනිත් පැත්තෙන් කියන්නට ඕනේ මේ කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ඉදිරි දින කීපයකින් අදින් ආරම්භයෙන් වෙන ඉදිරි දින කීපය දිවයිනේ දිස්ත්‍රික්කවල කීපයකම පළාත් කීපයකම ඊශාන දිග මෝසම මේ බලාපොරොත්තු වෙන නිසා වර්ෂාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා කියලා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ කියන පළාත්වලත්, ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර, නුවරඩිය දිස්ත්‍රික්කවලත් විටින් විට වර්ෂාව බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කාරණාව මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
3: දුමින්ද, ඒ වගේම වෙනත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරතයි නයන්. විශේෂයෙන්ම ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාර්තා දෙකක් ඉදිරිපත් වුණා. ඉතින් ඒක මම හිතන්නේ ලංකාවේ පුජ්‍යලීන් සහ කාන්තාවන් පිළිබඳව යම් ආකාරයක විදේශගත ඔබට වැදගත් වෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම ලංකාවේ කාන්තාවන්ගෙන් 162ක් පමණ රැකියාවක් නොකරන තත්ත්වයේ පසු වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒකෙන් 58.1%, ඒ කියන්නේ 135.9% පවුලේ වගකීම් දරන දැරීම නිසා, ගේ දොරවල වැඩ කටයුතු බලා තියා ගැනීම නිසා, එහෙම නැත්නම් දරුවන් බලා තියා ගැනීම නිසා තමයි මේ රැකියා විරහිත භාවයෙන්, කියන්නේ රැකියාවක් කරන්නේ නැති තත්ත්වයෙන් සිටින බවට වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම වැඩ කරන වයසේ සිටින අවුරුදු 25-34 කාන්තාවන් රැකියාවන් නොකරන කාන්තාවන් 87% බවට වාර්තා වෙලා තියෙනවා. අවුරුදු 35-54 අයගෙන් ඒ අයගෙන් ගත්තොත් එහෙම රැකියා කරන නොකරන කට්ටිය 93.6% දක්වා වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම රැකියා නොකරන මේ 162 කාන්තාවන්ගෙන් 17.8% ඒ කියන්නේ 111ක් රැකියා නොකරන්නේ උසස් අධ්‍යාපනය නිසා බවත් සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔවුන් තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නිසා ඒ ඒ රැකියාව නොකරන තත්ත්වයක් තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම 16ක් විශ්‍රාම වයස පසු කරලා ඇති නිසා රැකියාවක් නොකරන බව සඳහන් වෙනවා. ඒ වගේම 6.6% අසනීප තත්ත්වයන් එහෙම නැත්නම් ආබාධ තත්ත්වයන් සහිත තත්ත්වයන් නිසා රැකියා නොකරන තත්ත්වයක් බව තමයි වාර්තා වෙන්නේ. මේකේ වැඩිම පිරිස ගම්බද කාන්තාවන් බවට තමයි වාර්තා වෙන්නේ. 49,06,381 දෙනෙක්. එතන ආසන්න වශයෙන් 149ක් ඒක 72.3% මේ රැකියා නොකරන කාන්තාවන්ගෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඒ ලෙවල් සමත් ඒ ලෙවල් වලට වැඩි ඉහළ අධ්‍යාපන සුදුසුකමක් ඇති කාන්තාවන්ගෙන් 19.3% රැකියාවක් කරන්නේ නැති බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම අවුරුදු 15ට වැඩි අය ගත්තොත් එහෙම 1,70,34,109ක් ඉන්න බව තමයි සමස්තයක් විදියට සඳහන් වෙන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම 192 කාන්තාවන් 191ක් සම්පූර්ණයෙන් සිටිනවා. ඒකෙන් ශ්‍රම බලකායට තියෙන්නේ 129.5ක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම නයන් සඳහන් කරන්නට ඕනේ තවත් එක කාරණයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ අවුරුදු 5 සහ අවුරුදු 69 අතර වයසේ පසුවන්නන්ගෙන් 60.8% තනිව පරිගණකයක් භාවිතා කිරීමට හැකියාව නැති බව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තනිව භාවිතයට පරිගණකයක් හසුරීමට භාවිතා කරගන්න පුළුවන් කණ්ඩායම විදිහට වාර්තා වෙන්නේ 39.2%. ඉතින් පවුල් 5කින් 4කටම ඩෙස්ක්ටොප් එකක් හරි ලැප්ටොප් එකක් හරි නොමැති බව සඳහන් වෙනවා. ඒ වගේම අවුරුදු 15-69 අතර කලමනාකරුවන් ගත්තොත් මේ වගේම ජ්‍යෙෂ්ඨ නිලධාරි මන්ත්‍රීවරු නීති සම්පාදකයන් වගේ කට්ටිය ගත්තොත් එහෙම 13.4% තනිව පරිගණකයක් ඒ කියන්නේ පරිගණක සාක්ෂරතාවයේ නොමැති බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම වයස්කාණ්ඩ ගත්තොත් එහෙම වෘත්තිකයන්ගෙන් 5.7% ඒ වගේම ඕලෙවල් කරන සිසුයන්ගෙන් 48.3% ඒ වගේම පරිගණක තනිව හසුරුවන්න බැරි තත්ත්වයක් තමයි තියෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඒ ලෙවල් හා විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න කණ්ඩායම් අතර ගත්තොත් එම 21.1% ඒ තනිව පරිගණකයක් හසුරුවන්න බැරි බව තමයි වාර්තා වෙන්නේ. ඔය නාගරිකව ගත්තොත් එම 37.8% මේකේ පරිගණකය හසුරුවන්න බැරි තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ පරිගණක සාක්ෂරතාවය පිළිබඳව එකතු වෙච්ච වාර්තාවක්. ඒ වගේම නයන් සඳහන් කරන්නට ඕනේ දුම්රිය වර්ජනයක්. දුම්රිය සමිති 26ක් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ දුම්රිය වර්ජනයක් පැවැත්වුවා. හැබැයි ඒ බොහෝ දුරට කාර්යාල දුම්රිය ධාවනය කිරීමට රජයේ විදියට සමත් වුණා. ඒ වගේම ටිකට් නිකුත් කිරීම සිදු වුණේ නැහැ. ස්ථානාධිපතිවරු ඔවුන් තමන්ගේ ඒ ස්ථාන වසලා වර්ජනයේ නිරත වීම නිසා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ නයන් තවත් කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ හෙල්ල විසිකිරීමේ ශූර රුම්මේෂ් තරංග ශූරතාවය සමග ශ්‍රී ලංකාවට පැමිණියා. ආයි තින් එදිට පැමිණීමේදී ඉතා කනගාටුදායක තත්ත්වයක් වාර්තා වුණා. ඔහුගේ හෙල්ල ඒ කියන්නේ ක්‍රීඩා වස්තුව භාවිත කරපු හෙල්ල පහම ගුවන් යානයේදී ඒ ගුවන් භාණ්ඩ හසිරවීමේදී විනාශ වූ තත්ත්වයක් තමයි වාර්තා වුණේ. ඉතින් මේ නෑ වටිනාකම රුපියල් 120ක් බවට වාර්තා වෙනවා. තුර්කි ගුවන් සේවයේ තමයි මේ කාරණාව සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ රුමේෂ් තරංගගේ විනාශ වූ හෙල්ල වෙනුවට අලුත් හෙල්ල ලබා දීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත් ඒ වගේම ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහත්මයාත් දැනටමත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම තුර්කියා මේ ගුවන් සේවයත් ඒ හෙල්ලවල මේ වගකීම අරගෙන ඒ පාඩුව ඔවුන්ට ඉතාම ඉක්මනින් පියවන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නයින් අවසාන වශයෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල ඉන්න මගීන් වාහන පටි පැලඳවීම අනිවාර්ය කිරීමක් සිදු කරලා තියෙනවා. දැන් මේ වන විට අර සංක්‍රාන්ති කාලයක් දුන්නා. දැන් ඒක නීතියක් බවට පත් වෙලා ඒ නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයක් වාර්තා වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ගවල රියන්තුරු සිදුවීමෙන් සිදුවන පුද්ගල හානි අවම කිරීම තමයි විශේෂයෙන්ම මේ පොලිසිය මේ කාර්යයෙන් බලාපොරොත්තු වෙන්නේ.
3: දුමින්ද, මම මේ අහන්න යන කාරණේ ගැන ඔබට තොරතුරු තියනවද නැද්ද කියලා දන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම අපි මේ සාකච්ඡා කරන තොරතුරු පණිවිඩ විශේෂයෙන්ම මේ සත්‍ය තොරතුරු හරහා ගෙන එන්නේ, නැත්නම් මේ මාධ්‍ය ඔස්සේ තිබෙන කටකතා මේ වගේ දේවල් වලට අපි කොහොමටවත් අහුම්කම් දෙන්නේ නැතුව. ඉතින් මේ අහන්න තියෙන ප්‍රශ්නේ, මම මේ මාධ්‍ය දැක්කා මේ හිටපු ඇමතිවරයෙක් වෙන බැසිල් රාජපක්ෂට විරුද්ධව මේ නිල් වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා කියලා ඉන්ටර්පෝල් සංවිධානයේ. ඒ පිළිබඳව යම් සත්‍යතාවයක් තියෙනවද?
4: බැසිල් රාජපක්ෂ මහත්මයාව ශ්‍රී ලංකාවට කැඳවීම සඳහා විශේෂයෙන්ම වරෙන්තු කීපයක්ම නිකුත් කරලා තිබෙනවා. මේ වන විට ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ප්‍රධාන වශයෙන් ඔහුව ගෙන්නා ගැනීම සඳහා එම වරුදුකුව නිකුත් කර තිබෙන බව තමයි සඳහන් වෙන්නේ.
3: හොඳයි, දුමින්ද දත්ත අප සමග සම්බන්ධ වෙලා ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමු වෙමු. ආයිබෝවන්.
4: ආයිබෝවන්.

අපි දැන් මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලෙඩ් පුරවරේ කාලගුණ වාර්තාව වෙත ගෙනීමටයි. ඉතින් හෙට දවස සැප්තැම්බර් මාසයේ 21 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 18යි, අඟහරුවාදා 21යි, බදාදා 26යි, බ්‍රහස්පතින්දා 29යි, සිකුරාදා 29යි, ලබන සතියන්තයේ සෙනසුරාදා 27ක් හැටියට ඇඩිලෙඩ් පුරවරේ කාලගුණය මේ ආකාරයෙන් සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම ප්‍රජා නිවේදන කීපයකට ඉදිරිපත් කිරීමට තිබෙනවා. ඔබ දන්නවා මුතුහර ඇඩිලෙඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයේ අවුරුදු 10ක් පිරීම නිමිති කරගෙන මුතුහර නයිට් 2026. ඉතින් මේ වෙන විට ඒ සඳහා සියලු කටයුතු සංවිධානය වී තිබෙනවා. සැප්තැම්බර් මාසේ 26 වෙනි සෙනසුරාදා සවස 6:30 සිට වුඩ්විල් ටවුන් හෝල් එකේ තමයි පැවැත්වීමට කටයුතු සූදානම් කළ තියෙන්නේ. ඉතින් ඔබත් දිනය වෙන් කර තබා ගන්න මේ අවස්ථාවට පැමිණෙන්න, විශේෂයෙන්ම අපේ මේ ඇඩිලෙඩ් සිටින පුංචි දුව දරුවන්ගේ දස්කම් විස්කම් ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ එක්කම මේ දරුවන් මේන් එක්කාසු කර ගන්නා වූ මුදල් ලංකාවේ දුෂ්කර පළාත්වල අපේම දුව දරුවන්ට අවශ්‍ය කරන උදව් උපකාර කිරීම සඳහා යොමු කරනවා. ඉතින් ඔබට මේ අවස්ථාවට පැමිණිලා සතුටු වෙන අතරේ මේ දරුවන් දිරිගන්වමින් ඒ ලංකාවේ ඔවුන් කරන ඒ වැදගත් කාර්යයට දායකත්වයක් ලබා දෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඉතින් නැවත වතාවක් මතක් කළොත් සැප්තැම්බර් 26 සවස 6:30 වුඩ්විල් ටවුන් හෝල් එකේ එදාට පැමිණෙන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඇඩිලෙඩ් මහමෙවුනා භාවනා අසපුවේ කටින චීවරය පඳු පෙවීම සහ සේදීමේ පින්කම ඔක්තෝබර් මාසේ 10 වෙනි සෙනසුරාදා උදෑසන 8:30 සිට අසපුවේදී පැවැත්වෙන බව අපිට දැනගන්න තිබෙනවා. ඉතින් ඉතා වැදගත් පින්කමක් ඔබටත් සම්බන්ධ වීමට අවස්ථාව තිබෙනවා මේ සඳහා. හොඳයි, ඉතින් අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුග දැනන්නටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද දවසේ ඔබ වෙතගෙන සදහම් සිතුවිල්ල පවත්වනු ලැබුවේ අතිපූජ්‍ය මකුලෑවේ සුදස්සන ස්වාමින් වහන්සේ විසින්. අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමැති. වෙන්ද වගේම අද දවසෙත් පුවත් පසුවේ ප්‍රමුඛතාව නිරෝධ කාර්යවසම් සිතරඳි ගීතයෙන් ඔබ පිනෝයි අප හිතවත් විජිත් කුමාර ශාන්ත මාතා. ලංකාවේ සිට නොදුරුමානේ විශේෂාංගයේ හරහා අප සමග දුරකථනින් සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙනෙන මම ඔබේ හිතවත් නායන් පෙරේරා. සියලු දිනාටම සුවදායක සතියකට ආසිරි. ආයිබෝවන්.

අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබෙත් ඉදිරිපත් කරන ඇඩ්ලේඩ් හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහන තුළින් බත්සමග පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංග මාලාව ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමග සම්බන්ධ සිනු සුරු දෙනාම ඉතාමත් ළඟතුකමින් පිළිගන්නවා. ඉතින් අද සැප්තැම්බර් මාසේ 20 වැනි ඉරුදින සුපුරුදු පරිදි වැඩසටහනත් සමඟ ඔබ වෙතෙන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙනද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් සමඟ ගීගොන්නකුත් එක්කාසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳ ඇසේ නම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමඟ.

ඇඩිලේඩ් ලක්හඬ සතිපතා ඔබ වෙත තිලින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ අතිපූජ්‍ය මකුලෑවේ සුදස්සන ස්වාමින්වහන්සේ විසිනි.

විස්සාසා පරමාඥාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, ඔබ හැම දිනාටම තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුමුවින් පිටවෙච්ච ඉතාමත්ම වටින බුද්ධ අවවාදයක් ලබා දෙන්න සූදානම් වන්නේ. නිවසින් පිටවෙන පින්වතුන්ල හැම කෙනාම මේ උතුම් බුද්ධ අවවාදය, නිවසේ ඉන්නා වූ හැම කෙනාමත් මේ උතුම් බුද්ධ අවවාදය හිතට ගත යුතු. විස්වාසා පරමාඥාති, විශ්වාසය කියන එක පරම ඥාතියෙක්. ඇයි බුදුරජාණන් වහන්සේ විශ්වාසයේ පරම ඥාතියෙක් කියලා දේශනා කළේ? විශ්වාසයෙන් තොරව පින්වතුනි අපිට කිසිම දෙයක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ස්වාමියාට භාර්යාව පිළිබඳවත්, භාර්යාවට ස්වාමියා පිළිබඳවත් විශ්වාසය තියෙන්න ඕනේ. දෙමව්පියන්ට දරුවෝ පිළිබඳවත්, දරුවන්ට දෙමව්පියෝ පිළිබඳවත් විශ්වාසනීයත්වයක් තියෙන. විශ්වාසනීයත්වයක් තියෙන්න ඕනේ. සේවකයන්ට, ඒ වගේම සේවිකාවන්ටද, ඒ වගේම ඒ ව්‍යාපාර සිද්ධ කරනු ලබන පුජ්‍යලයන්ටද, මෙන්න මේ හැම දෙනා අතරම විශ්වාසනීයත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම පාරිභෝගිකයන් හා ව්‍යාපාරිකයන් අතරද, මේ හැම දෙනා අතරද පින්වතුනි විශ්වාසනීයත්වයක් තියෙන. ඒ විශ්වාසනීයත්වය කියන එකත් එක තමයි අපේ ජීවිතේ දියුණු වෙන්නේ. ඒ වගේම අපේ ජීවිතේ ගොඩ නැගෙන්නේ. එතකොට තමයි අපිට දිගින් දිගට කටයුතු සිද්ධ කරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. හරියට බුදුරජාණන් වහන්සේ උපමා කරේ මේක ඥාතියෙක් වගේ විශ්වාසනීයත්වය. විශ්වාසයක් නැති තැන සත්‍ය වශයෙන්ම පින්වතුනි කිසිම සම්බන්ධතාවයක් දියුණු වෙන්නේ නැහැ. ගොඩ නැගෙන්නේ නැහැ. යටත් පිරිසෙන් මෙලව වශයෙන් ගත්තොත් පවුල් සංස්ථාවක් තුල ස්වාමියාට බිරිඳ පිළිබඳව විශ්වාසයක් නැත්තම් ඔවුන්ගේ පවුල් සංස්ථාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ වගේම දෙමව්පියන්ට දරුවෝ පිළිබඳව විශ්වාසයක් නැත්තම් බොරු කියනවා නම්, නොඑක් නොඑක් දේවල් සිදු කරනු ලබනවා නම් ඔවුන්ගේ ඒ සෑම කටයුත්තක්ම පින්තුණු බිඳ වැටෙනවා. ව්‍යාපාර කටයුතු බලන්න, ඒ වගේම රැකී ආරක්ෂාවල කටයුතු බලන්න, මේ හැම තැනකම මෙහිම ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක ඥාතියෙකුට උපමා කරන්ට යෙදුනේ ඒකයි. මේ ඥාතිත්වය තුලින් අදහස් කරේ අර විශ්වාසනීයත්වය. ඒතර ඥාතිය හැම වෙලෙම තමන්ට බොහෝම සම්බන්ධයි. තමන්ගෙම කෙනෙක් වගේ, තමන්ගෙම කෙනෙක් සත්‍ය වශයෙන්ම ඥාතිය කියන්නේ. ඒ නිසා තමයි අර මේ තමන් සමීපේ ඉන්න තමන්ට තියෙන හොඳම දේ තමයි අනිත් අයට තමන්ට ප්‍රිය වෙන්න තියෙන හොඳම ස්වභාවය තමයි පින්වතුනි විශ්වාසනීයත්වය. බොරුවකින් තොරව සත්‍යවාදීව අවංකව කටයුතු කරනු ලබනකොට ඒ පුජ්‍යලයා තුළ විශ්වාසනීයත්වය ගොඩනැගෙනව අන්‍ය පුජ්‍යලයන්ට. ඒ විශ්වාසනීයත්වය පදනම් කරගෙන මේ ලෝකෙ හැම තැනක මේ පුජ්‍යලයා පුදනු ලබන පුජ්‍යලයක් බවට, ප්‍රශංසාවට භාජනය වෙන පුජ්‍යලයක් බවට සත්‍ය වශයෙන්ම පත් වෙනවා. අනිත් අය ඒ පුජ්‍යලය පිළිබඳව වර්ණනා කරනවා. මෙයා බොහොම විශ්වාසවන්ත කෙනෙක්. මෙයා බොහොම සත්‍යවාදී පුජ්‍යලයක්. ඒ වගේම මෙයා බොහොම ගුණකරුක පුජ්‍යලයක්. මෙයා පිළිබඳව විශ්වාසයක් තබන්න පුළුවන්. බලන්න මේක මොන තරම් වටිනවද. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ අවවාදය, මේ උතුම් බුදු අවදන දවස ආරම්භ කරනු ලබන පින්වතුන්ල හැම දිනෙකටම ඉතාමත්ම වටිනවා. නිවසෙන් පිට වෙනකොට මේ විශ්වාසනීයත්වයේ කියන එක පරම ඥාතියෙක්. මම මේ විශ්වාසනීයත්වේ රකින්න ඕනේ. මගේ ස්වාමියා මම පිළිබඳ විශ්වාසයේ තියෙනවා. මගේ අම්මා තාත්තා මා පිළිබඳ විශ්වාසයේ තියෙන. ඒ නිසා මම මේ විශ්වාසයේ රකින්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ මේ ඥාතිත්වයක් වශයෙන් සලකන් තිබුණු විශ්වාසය පින්වත් ඔබ අප හැම දිනාටම ඉතාමත්ම වටිනවා. මේ උතුම් බුදුවදන හැම හද සන්තානයක් තුළම තැන්පත් කරගන්ට ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.

0: حكومه قفل الدرما.
1: රටතුල ආර්ථික සමාජ දේශපාලන පරිවර්තනයක් සිදු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අතීතයේ පැවති දූෂිත දේශපාලනයට යළිත් වරක් රට තුල අවස්ථාවක් නොලැබෙන බවයි. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන තේමාව යටතේ දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ජන රැලි මාලාවේ කාඩගස්තිගිලිය නගරයේ පසුගියදා පැවති ජන රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. එෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිවරයා පැවසුවේ දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහි නීති ක්‍රියාමාර්ග ගැනීම අඛණ්ඩව සිදු කරන බවයි.
2: අපිට දෙන මේ රටක ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාව මේ ජනතාව අපි කරේ විශාල බලාපොරොත්තුවක් තියලා තිබුණා. මේ රට හොරකම නතර කරන්න ඕන කියලා, නීති විධාන ආධිපත්‍ය තහවුරු කරන්න ඕන කියලා, රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන කියලා, තමගේ දරුවන්ට හොඳ ජීවිතයක් හදලා දෙන්න ඕන කියලා, තමගේ කුසකර්මාන්තේ වර්ධනය වෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් තියෙන මේ ජනතාවගේ. අපේ ආණ්ඩුවට කරන්නේ බලාපොරොත්තුව. හැබැයි බලාපොරොත්තුවට යන්න බෑ. අපරාධ වලට දඬුවම් දෙන්නේ නැතුව ඒ බලාපොරොත්තුවට යන්න බෑ. දූෂ්‍ය නීති රැහැනට ගේන්නේ නැතුව ඒවා කරන්න ඕන. ඒ රට ගොඩනැගීමේම කාර්ය කොටසක්. හොරකම් අල්ලන එකයි හොරකම් නතර කරන එකයි ගොඩනැගීමේ කොටසක්. ඇත්තටම නේද CID එකට තිබ්බ එක VC දාලා ගන්න. හොඳ අර මාළු වලක් අල්ලලා VC වල දාලා ගහනවා නේද අපි. ඒ වගේ හොඳ දූෂිත රැලක් අල්ලා ගන්න තියව VC දාලා ගෙවන අනුරාධපුර. මට එක සහෝදරයෙක් බල්ල නන් ටිකක් කිව්වා. සහෝදර අප නැති මිතියකුත් නැහැ, සැක නැති මිනිහකුත් නැහැ කිව්වා. හරිද? ඇයි මේ වේදිකර මේ පොළොන්නරුවේ ජනතාව වෙනුවෙන්ද? දැන් ජනතාවට මොකක්ද උනේ? ජනතාවට මොකුත් උනේ නැහැ. වෙලා තියෙන ඒගොල්ලන්ට. එනිසා ඒගොල්ලෝ මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ වෙලා තියෙන එකම දේ තමයි එකම රකවරණේ කොහොම හරි බලය. කවදාවත් නැහැ. හරිද? කවදාවත් යලි එවැනි ආයේ මේ රටේ බලේ මාරු වෙනවා මාරු වෙන්නේ අපිට වඩා හොඳ කණ්ඩායමක් අතර මිසක්කා අපිට වඩා යට කණ්ඩායමක් අතර.
1: මේ අතර දූෂිත දේශපාලන අවසන් කොට ජනතාවගේ දුක කඳුල හඳුනන රජයක් පත් කිරීමට ජවය දුන්නේ ගොවි ජනතාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජන රැලි මාලාවට සමගාමීව පොළොන්නරුවේ පැවති ගොවි ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. අනුරාධපුරයේ පැවැත්වෙන පොහොට්ටු රැලිය ඉලක්ක කරගනිමින් අදහස් දක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ වංචා චෝදනාවලට ලක් වී සොයමින් සිටින පුද්ගලයන් කීප දෙනෙකු එම රැස්වීමෙන් ස්වාගත හැකි බවයි. අනුරාධපුරයේ පැවැත්වෙන මෙම රැලිය මහජන සුභසිද්ධිය උදෙසා පවත්වන්නක් නොවන බවත් චෝදනාවට ලක්ව සිටින පිරිස නීතියෙන් බේරි තමන් ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් චෝදනා කළා.
2: කට්ටිය කියනවානේ කපහුගේ කාලේ කිව්ව මොකද්ද? කෝ ෆයිල් දැන් ඇහෙනවද? දැන් අහන්නේ. කෝ කැම්ප් එක පුරවලා තිබ්බුවා. දැන් අහනවද? දැන් අහන්නේ. නේද? දැන් අහනවද එම? දැන් අහන්නේ. මේ ළඟදි මන් දැක හිටපු ඇමතිවරයෙක් කියනවා හොරු වල්ලන එකේ සීමාවක් තියෙනවලු. ඒ හොරු වල්ලන සීමාවක් කොහෙද? දැක්කද කියනවා? මේ හොරු වල්ලන එකේ සීමාවක් තියෙනවා. දැන් මේ සීමාවක් නැතුව ඒගොල්ලෝ අල්ලනවා. සීමාවක් නැතුව අල්ලනවා තමයි. මතක තියාගන්න. ඇයි? ජනතාව ඒකට ජනවරමක් දීලා තියෙනවා. ඒතර කවුරු හරි අර්ථකථනය කරන්න පුළුවන් මේක පලිගැනීමක් කියලා. නෑ මේක පලිගැනීම නෙවෙයි. නඩු විභාග කරන්න ඕන අධිකරණේ. විධිමත්ව සිද්ධ වෙනවා. අපි එහිදී යම් ප්‍රමාණයකට ඇපියස් බැඳගෙන ඉන්නේ. ඒ නිසා කවුරුවත් ඇඬුවට අnder එක අපිට පේන්නේ මතක තියාගන්න. අපි තරාතිරම නොබලා කවුද කින්ද මන්ද නොබලා පවුලේ එක්කෙනාද පවුලේ පස් දෙනාමද අපිට අදාළ නැහැ. අපි අස් බැඳගෙන ඒ නිසා අපිට කියන්න එපා නේද? පුතා ගිහිලා තාත්තා අඬනවා කියන්න එපා. අපිට පේන්නේ නැත්නම් මසනීපෙන් නේද බෑණ අඬනවා අපිට පේන්නේ. අනුරාධපුර වෙන නෝන ඇතුලේ මහත්තයා අඬනවා අපිට පේන්නේ. අපිට පේන්නේ හොඳේ. ඒ අපි ආයතන වල බලතල දීලා තියෙනවා. කවුද කින්ද මන්ද කියන එක අපිට වැඩක් නැහැ. කවද මොන කාලේ මොන බලයෙන් ලැබෙවද කියන එක වැඩක් නැහැ. දේශපාලන අධිකාරිය මොකද කරන්න ඕන? ඒ ආයතන වලට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙන බලතල ලබා දෙන්න ඕන. ඒ බලතල ලබා දීලා දැන් වැඩේ වෙනවා. ඒකට කියනවා හොරුවල්ලන්නේ සීමාවක් තියෙන හොඳයි. සීමා හොරුවල්ලන්න තියෙන සීමාවක්.
1: ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ගොවි රැලිය ඇමතු අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා.
3: ගොවියට පහසුකම් ටික දෙන්න ඕනේ. ලබන කන්න පටන් ගන්න අපි තීරණය කරා ඔක්තෝබර් මාසේ මුල ඉඳන්. එතකොට පොහොර ටික නැති වෙන්න බෑ. මැද පෙරදිග යුද්ධය නිසා පොහොර මිල ටිකක් වැඩි වෙලා තියෙන්නේ. ඒ වැඩි වෙච්ච එක ඇතුළෙත් අපි ගොවියගේ පොහොර මිල වැඩි වෙනකොට පොහොර මිටි එළිය විකිණන ගානට වඩා රුපියල් 6000ක් අඩුවෙන් ගෞජන සේවායක හරහා පොහොර මිටි අපි දුන්නේ. ඒ පොහොර මිටියට දෙන සල්ලි ටික ආණ්ඩුව දුන්නා පහු ඒ පොහොර සමාගම් වල පොහොර ටිකක් අරගෙන ගෞජන සේවායක හරහා අපි පොහොර මිටිය දුන්නා. එසා ගොවියගේ පොහොර ටිකත් ගොවියට ඒමිලට ලබා දෙන්න කටයුතු කරනවා. අනිත් පැත්තෙන් ඇලවේලි වැව්වම්න ටික හදනවා. මේ පැත්තෙන් ගබඩා ටික පිළිසකර කරනවා. මේ පැත්තෙන් වියලේ මණ්ඩලය වගේම අපේ රටේ පෞද්ගලික මෝල් හිමියන් සුළු මෝල් හිමියන් එක්ක එයාට පොලි රහිත ණය දෙමින් ගොවියගේ අස්වැන්නට මිලක් සහිත වැඩපිළිවෙළ හදද්දී උතුරේ රතු ලුණු ටික ගන්න, බී ලුණු ටික ගන්න, අනිත් පැත්තෙන් බදුල්ල බණ්ඩාරවල ගොවියගේ අල ටික ගන්න, ඒ වගේම රටේ බඩේ රුණු ටිකට මිලක් හදන්න අවශ්‍ය වැඩ ටික කරමින් ගෝවි ජනතාවගේ අපේක්ෂාවන් නිතු කරන ආණ්ඩුවක් අපි හදලා තියෙනවා. ඒ නිසා ඒ ආණ්ඩුව ඔබ අපි හැමෝම පත් කරගත්තේ අවුරුද්දක් දෙකක් යන නෙමෙයි. ඒක අපි දන්නවා. මෙතෙක් කල් පත් වෙච්ච ආණ්ඩුව අවුරුදු දෙකක් යනකොට තමන්ගේ ජනප්‍රියත්වය කඩා වැට්ට ගනිද්දී මේ රට හදපු ජනතාවගේ ආණ්ඩුවේ ජනතාවාදී නායකයා අනුර දිසානායක සහෝදරයා දවස ගානේ ජනතා විශ්වාසය වැඩි කර ගනිමින් මේ රටේ ආගමික නායකින්ගේ ආශිර්වාද සහිතව මේ රට ඉස්සරහට ගෙන යමින් තිබෙනවා.
1: මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ජන සටන නමින් රැලියක් පසුගියදා අනුරාධපුරයේදී පැවැත්වුවා. ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මීට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කර පසුව ඉන්දිබත් වූ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන්ද එක්ව සිටියා. මේ එහිදී රැලිය ඇමතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා.
4: බොහෝ දේවල් තීරණාත්මකව වෙනස් කරන භූමිය මේ භූමිය අටමස්ථානයේ වැඩ සිටින භූමිය මේ භූමිය යක්කෝ පෙරේතයෝ කුම්භාණ්ඩයෝ පිසාචයෝ අතුගා දමන භූමිය රජ රට භූමිය අනුරපුර භූමිය අල්ලපු රටේ බ්‍රික්ස් 18 වෙනි රාජනායක සමුළුව මහින්ද ජනාධිපතිතුමා ඔය පුටුවේ හිටියනම් අම්මට සිරි ඉන්නේ එතන අතන මෙතන කොතනවත් නැති අනුර කියන තැනත් නැති වේගෙන යන අනුර දැන් ඉන්නේ පටවපුරමින් රජ රට පොළොන්නරුවේ හෙට එනවා මෙහෙට ලංකාවේ රාජ්‍ය නායකයා නෑ අඩු ගානේ ඇන්ටික්නා කොටික් විදේශ ඇමතිවත් නෑ බොරු වපුරලා බලය අරගෙන තවත්තුරටත් බොරු කෙලිනවා.
1: මේ අතර පොදුජන පෙරමුණ සංවිධාන කළ ජන රැලිය සහ ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන රැලිස් පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයද අදහස් පළ කළා. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ එම පෙරමුණේ වසන්ත මුදලිගේ මහතා.
5: අනුරාධපුරයේ ජන රැලිය ඇතුළත තිබුණු එකම සටන් පාඨය තමයි මොකද්ද? තාත්තා ගැන කට්ටියක් ගුණ වර්ණනා කරනවා, පුතා ගැන තව කට්ටියක් ගුණ වර්ණනා කරනවා. ඒ නිසා අපි කියනවා මේක ජන රැලියක් නෙමෙයි ජඩ රැලියක්. තාත්තයි පුතයි ගැන ගුණ වයපු ගුණකතනයක් තමයි තිබුණේ. පොළොන්නරුවේ රැස්වීමේදී ගොවියෝ ඉන්නවා කියලා කිව්වා. ගොවියෝද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ රැස්වීමේදී ජනාධිපති කියනවා ඉස්කෝල වාහනයක් ගැන. එක වෙලාවකදී ජනාධිපතිතුමා කියනවා බලයට එන්න කලින් කිලෝමීටර් මෙච්චරකට ඉස්කෝල මෙච්චරක් ඕන කියලා. දැන් කියනවා ඉස්කෝල වාහන ඕන කියලා. ඒ නිසා හරිම දෙබිඩි. තමන් කියපු කතාවට තමන් මෙරෙහිව කතා කරන. මේක හරිම හාස්‍යාත්මක ආණ්ඩුවක් වෙන්නේ. දැන් අවුරුදු දෙකකට පස්සේ බලය ගත්තට පස්සේ කියපු ඒවාම අභියෝගයට ලක් වන විදිහට තව ප්‍රකාශනිකුත් කරනවා. හොඳයි. මෙහෙම ගිහිල්ලා හන්දි ගානේ ජනතාවට උත්තර බඳින්න වීම හොඳයි. ඉදිරි කාලෙදී තව මේක තව වැඩි කරන්න වෙයි.
1: ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාබස් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදු වූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු පදනම් කර ගැනීමෙන් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනතේ තුන්වන වගන්තිය යටතේ නාමල් රාජපක්ෂ මහතා මෙලෙස සැකකරුවෙකු ලෙස නම් කිරීම පියවරගෙන ඇත්තේ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැවැන්ත ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ලබන සැප්තැම්බර් 24 වෙනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා පැවති කොළඹ දිස්ත්‍රික් සමගිතන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. රාජ්‍යයේ මෙම වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා සිළු ප්‍රගතිශීලී ජනතාවගේ සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ආණ්ඩුවේ පාලනයට එරෙහිව තබන ප්‍රබලතම පියවර සැප්තැම්බර් 24 වෙනිදා තමයි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.
6: අපි මේ මුහුණ දෙන්නේ ඉතාමත්ම භයංකාර අභියෝගයකට. ජනතාව නොමග යවලා රවට්ටලා අන්දවලා 3/2 බහුතරය ජනතා විමුක්ති පෙරමුණ ලබා ගන්න. හැබැයි පාර්ලිමේන්තුවේ 159ක් හිටියයි කියලා මේ රටේ 120,000 පාගන්න අනුර කුමාර දිසානායක රජයට කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න. අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දමන්න. එක පක්ෂයක් පමණක් රට පාලනය කරන ක්‍රමවේදී අපේ රටේ ක්‍රියාත්මක කරන්නට රටේම බලය පැලවත්තට ගෙන යන්නට දරන උත්සාහය අපි පරාජය කරන්නට ඕන. එය පරාජය කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපට කළ හැකි සියලුම දේ කරලත් තියෙනවා. එය ඉදිරියට කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ මොහොතේ අපි 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙන අවස්ථාවේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ජනතා උද්ඝෝෂණයක් කොළඹින් ක්‍රියාත්මක කරන්නට අදහස් කරනවා.
1: සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයන් හතක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවේදී අනාවරණය වුණා. එහෙම කාරක සභාව පසුගිය දා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරමි අමරසූරි එමෙජිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී එහිදී 12 සහ ඝාතන ශ්‍රේණි සඳහා සමාජ සංහිඳියාව නීතිය හා ආචාර ධර්ම මොඩියුල ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවද කියවුණා. මෙහිදී 2027 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කර තිබුණා. ලෝක වෙළඳපළේ ඉන්ධන බිල ඉහළ යාම සහ මැද පෙරදිග පවතින වත්මන් තත්ත්වය සලකා බලා එළඹෙන සැප්තැම්බර් මාසයේ අවසානයේදී ඉන්ධන බිලෙහි සංශෝධනයක් සිදු කිරීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කර්මාතිලක මහතා පවසනවා. ඉන්ධන බදාහරිමේ සමාගම් වී පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර වෙළඳපළේ ඉන්ධන බිල ගණන් ඉහළ ගොස් තිබෙනද දේශීය වෙළඳපළෙහි ඉන්ධන අලෙවිකරුන් ලබන්නේ ඊට සාපේක්ෂව පහළ මට්ටමක බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. පවතින මෙම තත්ත්වය හමුවේ තවදුරටත් කඩු කිරීම අභියෝගයක් බවට පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් කිහිපයක් රාජ්‍යයට කරුණු වාර්තා කර ඇති අතර එම සමාගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. 2027 වසරේ පැවැත්වෙන 99 වැනි අකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කා සම්මාන උළෙලේ අන්තර්ජාතික වෘත්තාන්ත චිත්‍රපට කාණ්ඩයේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපටයේ තෝරා ගැනීමට අයදුම්පත් කඳවා ඇතැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති චිත්‍රපට අධ්‍යක්ෂ සුගත් මහදිවුල්ව මහතා පවසනවා. මේ බව පැවසුවේ 99 වැනි අකඩමි ඔස්කා සිනමා සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගියදා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔස්කා සම්මාන උළෙල සඳහා නිල නියෝජනයක් ලබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් ඉදිරිපත් කළ බවක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ඔස්කා සම්මාන උළෙලේ සංවිධායකයන් වෙත සිදු කළ විශේෂ ඉල්ලීම අනුමත කිරීමෙන් අනතුරුව මෙම ඓතිහාසික අවස්ථාව උදා වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව විශේෂ විශිෂ්ට දක්ෂතාවයක් වාර්තා කරමින් පළමු ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රොමේෂ් තරංග සමත් වුණා. ලොව ප්‍රමුඛතම මල්ල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් වූ මෙම තරගාවලියේ හෙල්ල විසිකිරීමේ අවසන් නිසව සඳහා රොමේෂ් තරංග බිමට විසියා. ඔහුගේ මීටර 91.9 දක්ෂතාවයේ හමුවේ දෙවන ස්ථානයේ හිමිකරගත් ග්‍රෙන්ඩා ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස්ට වඩා මීටර 4.91 පරතරයක් ලබා ගැනීමටද රොමේෂ් තරංග සමත් වුණා. එමෙන්ම ජර්මනියේ ජූලියන් වෙබර් සහ පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් වැනි ලෝව ක්‍රිකට් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයන් අභිබවා මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමද විශේෂත්වයක්. මෙම ජයග්‍රහණයත් සමග ලෝක මල්ල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී කඩේමක් සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාවේ රොමේෂ් තරංග සමත් වූ අතර ඒ ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා ඉතිහාසයට එක් වූ තවත් විශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් වුණා.
7: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලකඩින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගන්නවා මම නිරෝධකාරයව සම් කොළඹ සිට.

0: අබදමින් සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතනදි ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර් ශ්‍රන්ත මහතා සූදානමින් සිටිනවා මේ සතිය සඳහා ඔහුගේ තෝරා ගැනීම අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
1: අද සිතනදි මතකය රුක්මනී දේවිය තුලින්, චිත්‍රපටය අයිරංගනී, සංගීතය ආර් ඒ චන්ද්‍රසේන.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්කඩ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපිට මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනය සම්බන්ධන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයිබෝන් දුමින්ද?
4: අයිබෝන් නෑ.
3: දුමින්ද, ඇත්තටම මම දන්නවා මේ අවස්ථාවේදී ඔබ අනුරාධපුර මේ පූජා නගරයේ විශේෂයෙන්ම මේ රුවන්වැලි සෑය අසල ඉඳලායි අපි සමගද සම්බන්ධ වෙන්නේ. ඉතින් අපේ ලංකාවේ විශේෂයෙන්ම ඇඩිලෙඩ් වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් අහන්නත් එක්ක මුලින්ම අහන්න කැමතියි, කොහොමද මේ වර්තමානයේ මේ අවස්ථාවේදී අපිට දිස් වෙන ආකාරය විශේෂයෙන්ම රුවන්වැලි සෑය, ජයශ්‍රීමා බෝධිය, ඒ පූජනීය ස්ථාන පේන ආකාරයත්, ඉතින් ඒ වගේම අද දවසේ විශේෂයෙන්ම මේ කාලගුණය පිළිබඳව තියෙන තත්ත්වය අපි පසුගිය දවස්වල කතා කළා. මේ කොහොමද වර්තමාන එල්නිනෝ තත්ත්වය කියනත් අහන්න කැමතියි.
4: ඔව්, ඇත්තටම නයන් විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයත් මේ එල්නිනෝ තත්ත්වයට බලපාලා තියෙන දිස්ත්‍රික්කයක්. හැබැයි අපි අද දවසේ එනකොට බොහෝ වැව් සිඳිච්ච ආකාරයක් තමයි දක්නට ලැබුණේ. ප්‍රධාන වැව් දෙකක තුනක විතර තමයි වතුර ඉතුරු වෙලා තිබෙන්නේ. හුඟක් විශේෂයෙන්ම ජලධාරා මල්වතු ඔය ඒ වගේ ඔයවල් ප්‍රධාන වශයෙන්ම ජලය ඉතාම අඩු තත්ත්වයක තමයි දක්නට ලැබුණේ. විශේෂයෙන්ම වියදි කාලගුණයක් තමයි දක්නට ලැබෙන්නේ. කොහොම වුණත් හැබැයි අනුරාධපුරයට අද සෙනසුරාද අපි සෙනසුරාද ඉරිද දවස් දෙක මේ දවස් දෙක වුණාම විශේෂයෙන්ම සෑහෙන පිරිසක් සිටි බව තමයි සඳහන් වෙන්නේ. දැන් ඊයේත් අපි මේ අනුරාධපුරයේ හිටියා. ඒ අතිවිශාල ජනකායක් අනුරාධපුරයේ ශ්‍රීමා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානය ඇතුළු ඒ පූජනීය ස්ථාන නැරඹීම සඳහා ඒ වගේම වන්දනාමාන කිරීම සඳහා පැමිණලා සිටිනවා. කොහොම වුණත් මේ වියලි කාලගුණය මැද්දේ වුවත් කොහොම වුණත් නයන් විශේෂයෙන්ම මේ වන විට අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, මාතලේ, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර, වවුනියාව කියන දිස්ත්‍රික්ක 10කට මේ වියලි කාලගුණය ඉතාම දැඩි ලෙස විහිදිලා ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පවුල් 51,959කට ඒ වගේම පුජ්‍යලීන් ගත්තොත් එහෙම 169,071කට මේ දැඩි ලෙස මේ එල්නිනෝ තත්ත්වය සහ වියලි කාලගුණය නිසා දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා. කොහොම වුණත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් පවුල් 43,378කට පානීය ජලය අහිමි වෙලා තියෙනවා. ඒකෙන් පුජ්‍යලීන් ගත්තොත් එහෙම 142,219කට පානීය ජලය බෙදා හැරීමක් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා තියෙනවා. ඒ වගේම නයන් අනිත් පැත්තෙන් කියන්නට ඕනේ මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ඉදිරි දින කීපය කියන අදින් ආරම්භයෙන් වෙන ඉදිරි දින කීපය දිවයිනේ දිස්ත්‍රික්කවල කීපයකම පළාත් කීපයකම ඊශාන දිග මෝසම මේ බලාපොරොත්තු වෙන නිසා වර්ෂාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා කියලා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, වයඹ කියන පළාත්වලත් ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර, නුවරඩිය දිස්ත්‍රික්කවලත් විටින් විට වර්ෂාව බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කාරණාව මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
3: දුමින් දෙවගේම වෙනත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරතේකි නයන්. විශේෂයෙන්ම ජනහා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවෙන් විශේෂ වාර්තා දෙකක් ඉදිරිපත් වුණා. ඉතින් ඒක මම හිතන්නේ ලංකාවේ පුජ්‍යලීන් සහ කාන්තාවන් පිළිබඳව යම් ආකාරයක විදේශගත ඔබට වැදගත් වෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම ලංකාවේ කාන්තාවන්ගෙන් 162ක් පමණ රැකියාවක් නොකරන තත්ත්වයේ පසු වෙනවායි කියලා තමයි සඳහන් කරන්නේ. ඒකෙන් 58.1%, ඒ කියන්නේ 135.9% පවුලේ වගකීම් දරන දැරීම නිසා, ගේ දොරවල වැඩ කටයුතු බලා තියා ගැනීම නිසා, එහෙම නැත්නම් දරුවන් බලා තියා ගැනීම නිසා තමයි මේ රැකියා විරහිත භාවයෙන්, කියන රැකියාවක් කරන්නේ නැති තත්ත්වයෙන් සිටින බවට වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම වැඩ කරන වයසේ සිටින අවුරුදු 25-34 කාන්තාවන් රැකියාවන් නොකරන කාන්තාවන් 87% බවට වාර්තා වෙලා තියෙනවා. අවුරුදු 35-54 අයගෙන් ඒ අයගෙන් ගත්තොත් එහෙම රැකියා කරන නොකරන කට්ටිය 93.6% දක්වා වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම රැකියා නොකරන මේ 162 කාන්තාවන්ගෙන් 17.8%, ඒ කියන්නේ 111ක් රැකියා නොකරන්නේ උසස් අධ්‍යාපනය නිසා බවත් සඳහන් වෙනවා. ඒ කියන්නේ ඔවුන් තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු නිසා ඒ රැකියාව නොකරන තත්ත්වයක් තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම 116ක් විශ්‍රාම වයස පසු කරලා ඇති නිසා රැකියාවක් නොකරන බව සඳහන් වෙනවා. ඒ වගේම 106.6ක් අසනීප තත්ත්වයන්, එහෙම නැත්නම් ආබාධ තත්ත්වයන් සහිත තත්ත්වයන් නිසා රැකියා නොකරන තත්ත්වයක් බව තමයි වාර්තා වෙන්නේ. මේකේ වැඩිම පිරිස ගම්බද කාන්තාවන් බවට තමයි වාර්තා වෙන්නේ. 49,06,381 දෙනෙක්. يعني ආසන්න වශයෙන් 149ක්, ඒක 172.3% මේ රැකියා නොකරන කාන්තාවන්ගෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම A-level සමත් A-level වලට වැඩි ඉහළ අධ්‍යාපන සුදුසුකමක් ඇති කාන්තාවන්ගෙන් 19.3% රැකියාවක් කරන්නේ නැති බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම අවුරුදු 15ට වැඩි අය ගත්තොත් එහෙම 1,70,34,109ක් ඉන්න බව තමයි සමස්තයක් විදියට සඳහන් වෙන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම 192 කාන්තාවන් 191ක් සම්පූර්ණයෙන් සිටිනවා. ඒකෙන් ශ්‍රම බලකායට තියෙන්නේ 129.5% කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම නයන් සඳහන් කරන්න ඕනේ තවත් එක කාරණයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ අවුරුදු 5 සහ අවුරුදු 69 අතර වයසේ පසුවන්නන්ගෙන් 60.8% තනිව පරිගණකයක් භාවිතා කිරීමට හැකියාව නැති බව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තනිව භාවිතයට පරිගණකයක් හසුරීමට භාවිතා කරගන්න පුළුවන් කණ්ඩායම විදිහට වාර්තා වෙන්නේ 39.2%. ඉතින් පවුල් 5-4කටම ඩෙස්ක්ටොප් එකක් හරි ලැප්ටොප් එකක් හරි නොමැති බව සඳහන් වෙනවා. ඒ වගේම අවුරුදු 15-69 අතර කලමනාකරුවන් ගත්තොත් මේ වගේම ජ්‍යෙෂ්ඨ නිලධාරී, මන්ත්‍රීවරු, නීති සම්පාදකී වගේ කට්ටිය ගත්තොත් එහෙම 13.4% තනිව පරිගණකයක්, ඒ කියන්නේ පරිගණක සාක්ෂරතාවයේ නොමැති බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම වයස්කාණ්ඩ ගත්තොත් එහෙම වෘත්තිකයන්ගෙන් 5.7%, ඒ වගේම ඕ ලෙවල් කරන ශිශු සිසුයන්ගෙන් 48.3%, ඒ වගේම පරිගණක තනිව හසුරුවන්න බැරි තත්ත්වයක් තමයි තියෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඒ ලෙවල් හා විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න කණ්ඩායම් අතර ගත්තොත් එම 21.1%, ඒ තනිව පරිගණකයක් හසුරුවන්න බැරි බව තමයි වාර්තා වෙන්නේ. ඔය නාගරිකව ගත්තොත් එම 37.8% මේකේ පරිගණකය හසුරුවන්න බැරි තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ පරිගණක සාක්ෂරතාවය පිළිබඳව එකතු වෙච්ච වාර්තාවක්. ඒ වගේම නයන් සඳහන් කරන්නට ඕනේ දුම්රිය වර්ජනයක්, දුම්රිය සමිති 26ක් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ දුම්රිය වර්ජනයක් පැවැත්වුවා. හැබැයි ඒ බොහෝ දුරට කාර්යාල දුම්රිය ධාවනය කිරීමට රජයේ විදියට සමත් වුණා. ඒ වගේම ටිකට් නිකුත් කිරීම සිදු වුණේ නැහැ. ස්ථානාධිපතිවරු ඔවුන් තමන්ගේ ඒ ස්ථාන වසලා වර්ජනයේ නිරත වීම නිසා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ නයන් තවත් කාරණයක් තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ හෙල්ල විසිකිරීමේ ශූර රුම්මේෂ් තරංග ශූරතාවය සමග ශ්‍රී ලංකාවට පැමිණියා. ඐ තින්ක් එදට පැමිණීමේදී ඉතා කනගාටුදායක තත්ත්වයක් වාර්තා වුණා. ඔහුගේ හෙල්ල, ඒ කියන්නේ ක්‍රීඩා වස්ත්‍ර භාවිත කරපු හෙල්ල පහම ගුවන් යානයේදී ඒ ගුවන් භාණ්ඩ හසිරවීමේදී විනාශ වූ තත්ත්වයක් තමයි වාර්තා වුණේ. ඉතින් මේ වටිනාකම රුපියල් 120ක් බවට වාර්තා වෙනවා. තුර්කි ගුවන් සේවයේ තමයි මේ කාරණාව සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ රුමේෂ් තරංගගේ විනාශ වූ හෙල්ල වෙනුවට අලුත් හෙල්ල ලබා දීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයත්, ඒ වගේම ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහත්මයාත් දැනටමත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම තුර්කියා මේ ගුවන් සේවයත් ඒ හෙල්ලවල මේ වගකීම අරගෙන ඒ පාඩුව ඔවුන්ට ඉතාම ඉක්මනින් පියවන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නයින් අවසාන වශයෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන සියලුම වාහනවල ඉන්න මගීන් වාහන පටි පැලඳවීම අනිවාර්ය කිරීමක් සිදු කරලා තියෙනවා. දැන් මේ වන විට අර සංක්‍රාන්ති කාලයක් දුන්නා, දැන් ඒක නීතියක් බවට පත් වෙලා ඒ නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයක් වාර්තා වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ අධිවේගී මාර්ගවල රියන්තුරු සිදුවීමෙන් සිදුවන පුද්ගල හානි අවම කිරීම තමයි විශේෂයෙන්ම මේ පොලිසිය මේ කාර්යයෙන් බලාපොරොත්තු වෙන්නේ.
3: දුමින්ද, මම මේ අහන්න යන කාරණේ ගැන ඔබට තොරතුරු තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම අපි මේ සාකච්ඡා කරන තොරතුරු පණිවිඩ විශේෂයෙන්ම මේ සත්‍ය තොරතුරු හරහා ගෙන එන්නේ නැත්නම් මේ මාධ්‍ය ඔස්සේ තිබෙන කටකතා මේ වගේ දේවල් වලට අපි කොහොමටවත් අහුම්කම් දෙන්නේ නැතුව. ඉතින් මේ අහන්න තියෙන ප්‍රශ්නේ, මම මේ මාධ්‍ය දැක්කා මේ හිටපු ඇමතිවරයෙක් වෙන බැසිල් රාජපක්ෂට විරුද්ධව මේ නිල් වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා කියලා ඉන්ටර්පෝල් සංවිධානයේ. ඒ පිළිබඳව යම් සත්‍යතාවයක් තියෙනවද?
4: බැසිල් රාජපක්ෂ මහත්මයව ශ්‍රී ලංකාවට කැඳවීම සඳහා විශේෂයෙන්ම වරෙන්තු කීපයක්ම නිකුත් කරලා තිබෙනවා. මේ වන විට ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර ප්‍රධාන වශයෙන් ඔහුව ගෙන්නා ගැනීම සඳහා එම වර්ගකුව නිකුත් කර තිබෙන බව තමයි සඳහන් වෙන්නේ.
3: හොඳයි දුමින්ද, දත්තප සමග සම්බන්ධ වෙලා ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමු වෙමු. ආයුබෝවන්.
4: ආයුබෝවන්.

අපිට මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලෙඩ් පුරවරේ කාලගුණ වාර්තාව වෙත ගැනීමටයි. ඉතින් හෙට දවස සැප්තැම්බර් මාසේ 21 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 18යි, අඟහරුවාදා 21යි, බදාදා 26යි, බ්‍රහස්පතින්දා 29යි, සිකුරාදා 29යි, ලබන සතියන්තය සෙනසුරාදා 27ක් හැටියට ඇඩිලෙඩ් පුරවරේ කාලගුණය මේ ආකාරයෙන් සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ වගේම ප්‍රජා නිවේදන කීපයකුත් ඉදිරිපත් කිරීමට තිබෙනවා. ඔබ දන්නවා මුතුහර ඇඩිලෙඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයේ අවුරුදු 10ක් පිරීම නිමිති කරගෙන මුතුහර නයිට් 2026. ඉතින් මේ වෙන විට ඒ සඳහා සියලු කටයුතු සංවිධානය වී තිබෙනවා. සැප්තැම්බර් මාසේ 26 වෙනි සෙනසුරාදා සවස 6:30 සිට වුඩ්විල් ටවුන් හෝල් එකේ තමයි පැවැත්වීමට කටයුතු සූදානම් කළ තියෙන්නේ. ඉතින් ඔබත් දිනය වෙන් කර තබා ගන්න මේ අවස්ථාවට පැමිණෙන්න, විශේෂයෙන්ම අපේ මේ ඇඩිලෙඩ් සිටින පුංචි දුව දරුවන්ගේ දස්කම් විස්කම් ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ එක්කම මේ දරුවන් මේන් එක්කාසු කරගන්නා වූ මුදල් ලංකාවේ දුෂ්කර පළාත්වල අපේම දුව දරුවන්ට අවශ්‍ය කරන උදව් උපකාර කිරීම සඳහා යොමු කරනවා. ඉතින් ඔබට මේ අවස්ථාවට පැමිණිලා සතුටු වෙන අතරේ මේ දරුවන් දිරිගන්වමින් ඒ ලංකාවේ ඔවුන් කරන ඒ වැදගත් කාර්යයට දායකත්වයක් ලබා දෙන්නත් පුළුවන්කම තිබෙනවා. ඉතින් නැවත වතාවක් මතක් කළොත් සැප්තැම්බර් 26 සවස 6:30 වුඩ්විල් ටවුන් හෝල් එකේ එදාට පැමිණෙන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඇඩිලෙඩ් මහමෙවුනා භාවනා අසපුවේ කටින චීවරය පඳු පෙවීම සහ සේදීමේ පින්කම ඔක්තෝබර් මාසේ 10 වෙනි සෙනසුරාදා උදෑසන 8:30 සිට අසපුවේදී පැවැත්වෙන බව අපිට දැනගන්න තිබෙනවා. ඉතින් ඉතා වැදගත් පින්කමක්, ඔබටත් සම්බන්ධ වීමට අවස්ථාව තිබෙනවා මේ සඳහා. හොඳයි, ඉතින් අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුග දැනන්නටයි කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද දවසේ ඔබ වෙතගෙන සදහම් සිතුවිල්ල පවත්වනු ලැබුවේ අතිපූජ්‍ය මකුලෑවේ සුදස්සන ස්වාමින් වහන්සේ විසින්. අපි උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාව පුද කරන්නට කැමැති. වෙන්ද වගේම අද දවසෙත් පුවත් පසුවේ ප්‍රමුඛතාව නිරෝධ කාර්යවසම් සිතරදි ගීතෙන් ඔබ පිනෝයි අපහිතවත් විජිත් කුමාර ශ්‍රන්ත මාතා. ලංකාවේ සිට නොදුරුමානේ විශේෂාංගයේ හරහා අප සමග දුරකථනින් සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙනෙන මම ඔබේ හිතවත් නායන් පෙරේරා. සියලු දෙනාටම සුවදායක සතියකට ආසිරි. ආයිබෝවන්.